0: ටොහටික්ක ඉනිතාක්තිිතම්මට උබගුත්ටීවීමේ තකුණ හට්ටගත්ත ඉනුටිට තුසාාව මහත්තල්ලු නිතමානි ආඩවාමීටවලුනේ තකත්තාව තක්කොත් සීකේසීටාව පියලහතක්තාක්ක නිජ්ජාසිය හටම්මත ඉනුටිටු පිඟයෝමේ උහල්ලබ්වික් තන්න තුසක්සවසු එලැබන් මේ හුලානිම්මු අල්ලා එකක්ක වික්කු හඟතුන්න ආන්ඩමෑන් නාලගච්චම් ckcufm.com
1: කනුයිම පිම්මගේ වතක්ව සීකේසියු කිච්චි පිසිමි පිවල්ලයු අම්ම උවගුටීවී කතුච්ච කතිගීක් සිටි කනුයි මතක්ව පිම්මගේව කතුච්ච කතිගින්නිි
0: එතැන්න ඒ කනුවේ සුලේ උබගුට්ටීම උවගුට්ටීවීම එත්කන අයටල්ලකු ය ජුම්ම තාත්සුමුන් උහල්ලබෙක් ඒකපිරයුලියෝ අජිලොක්තාව හත්තකුන්නම්මඟ කිසියනේ තන්න උහල්ලබ්දී නිජ්ජාසිය හත්තම තන්න හනුවිිතුූ කලෝ අනාලවතිමෝ කිසියනි පිළිගයන්න සපාලු ටීවිකූලඟ තග්ග කිච්චි සිපී පිවල්දය යු සක්තිාටිලියකු
1: ලිසාමත් කනු අකුනිටිගියු සක්කයා කත්තන්නයක් පිසි උවගුටීවීකු
0: ඒ මක්වක් අජිලුක්තාව සිමලතු අයිපිම අජිලු හටතක්තු තේකනේ සිකේසියුමේ තැන්ම සක්කිසි උපගුට්ටීවික්කු තක්ග පිහසූ යුක්තුනේ පිහ යෝන්නේ තකුච්චාවනයක්තු අයිපිම තකුච්චාකත්තනය තැන්ම අවයම්ම එන්න නොක්කඟ කියන්නනය උපතිුත්සාමි දෙයක්කඩි තක්කු
1: දක්වා උකෙක් සාමි පිගියක් කන්නක් පත් කටස්වීන සුකත්තන්නයක් පිසි ඉනුන්නිංාක්තුනි කොවෑසුක් විංමුත් උවරුන්නේ අසයගු නොක්කඟන්නව සුංගුයුනු
0: ඒ අච්චුගල්ල උමහත්තක් තේමායිනුන්නේ ඉලාකුජ හත්තක්තුකු තක්ග කෙක්කුටුන්නයි අල්ලාරවාමින් ඉපට ඉලාගුන් නක්තුකයක් කිවික්කු බලුන්නේ හාලාකුල්ලුමේ බස්දේ හාලගුන් නක්කාව පක්සුන් නක්කාවයග තැපිරීම් ඉලාම ඉපච්ච අම්මලු අලයනයි මූලාමින්මයි හලුන්නේ තග උහාලක්කාවයු අපක්සුන් නක්කාවයග නාලාවටික්කු සක්කිතිතව නයමිලු උපගුටීවික්කු
1: Teima kisurima tia piliriya vo ilaniku akaungit tuksiung nasungung mat ukasara vitao maguer surigasi tusaksaul lusi sakriyak lusi kanuituni akaungituni atuksimarik pisi
0: Ayat ullumi khaumakuti khamin khaumata naamanalo akkao tatsuminga sakriyak hatilogu අජිලු කවයුගලවා අයිපිලි උට්ටුබ දෙන්න සක්කිතිච්චි හත්තක්තු උට්ටුබ ප්‍රඩක්ෂන්ස් කුන්නු උවගුට්චීවීම අජිලු කවයු සයගු සක්කින්නයම උපගුට්චීවීම දෙන්න ඉන්ටර්නම අයුක්සකම්ම කිසියනි නාලවටික්කු ගන්න කවයුගු සෞතේම හනුක්තු කලල්ලුට තක්ග තැන් හනිපල්ලයක්ලු හනි කවමිතු පිළගච්චා කවයපු
1: ටවිල්නරව් කක්කවබොල්ලිකිය
0: එලා උපන්නු නිපිටවාග තග පම්නක්කවම අජිලොක්තාව සු කවමිනක්ට ස්ථන්න තන්නටවා හනි ජුයම්ම හනිින්යම්මඟ කම්මලුව කවගේ මටාව අතාතුන්න තුන්න තුන රැහතුබ තේමයිලින්න තුන්න මිජුපුූ